0: 龙听见刚中学生连成的年不了了试试
1: 야르바남바 타난 디토닝아치 소르흥능기 일홉다 쳔무 머르기 일홉릉게 겨긴 쳔무 시어트르갸럭 그담실하싱게
2: 나 릉기 티나 다 휘치 린친 봉반드 슝와니 쯔스기 슝동스기 센나 야거거 쳔르 오바젠데 인겨와거 다 토마르 티나 조지 바텐 아르트카 초키 슝츠블람키 로만 자파탕 디 쳔비 갑스 보도와 렌신살라 수바가 오이지 멍멍 남지 인데 티근 요바 너그나 조근 요바가 동등 드자등 급제 고트라 자리다 대자식 대인등나다 너 차트게 건다 등나 나가조 오바 오르키 니마가 군이 차바가 소토스 대인등나 당르브가 낭땡 소피가 건다 등나 다 톰을 너 더비 휘라 대니 취차바등 디아 지스 디타가 소피 탈라테니 존동게 다르카쇼바 동고 사와 츠바가 천라 다 사샤 소수 참바 참바 그때 아 토테셰비 름바쇼와 당서 다가 존디 아니엠응 그 자자가 럭센데 차프르토 송와라테니 아진지치 고노 토테셰토 단디모 름바 몽보스 페츠 디나다 너 디는 거는 바시리 Rinchen Pongwaga di Chachinda Nipa Kangra Tse Na Ta Majasu Oji Gachi Nangna Jiu Chiwa Tungku Lhawa Mungla Chigbaga Ta Tanyi Mungpo Kuchu Shiri Dali Ta Zhongtong Di Chabari Ta Huyen Chukye Na Nagsil Serwa Rung Serwa Darsu Serwa Da Tavi Mungpo Zgda Yobar Tenu Tavgda Huichan De Tavu Chumna Zhong Guawu Maga, Guawu Ngaga Gungchil Da Wopa Renga Tanyil Jiga Chiwa Tegla Jani Munga Chula Sachiwa Dokyo Te Pewa La Da Zaji Chimbo Chigpa Ga Gacha Chabar Wasik Samba Da Huichi Renchen Pongwaan Di Yung Da Deng Na Dande Gacha Rigpa, Chilu Rigpa, Chichuk Rigpa, Rigne Rigpa La Suba Ga Da Donyang Chimbo Damba Ga Gacha Chabar Wasik Tēnū tāpkida gīrgīn chēmbūn gōmbū cērāng lakki gāchīn bāchūn lā tēnī gwechāndā jāyū lā jīr jāwū shāngjīr gā nāmbāni tāp dzālī tērāng chōngī sū pārchīn shīgwāndā tā ngōmā tā khantā lakbūrī Tēnū tāpkida ngā rīngī tāndī gāyna tēmdā gā chāchī tāng rīntāng tāndā mūzgā chācī yōkkanok Shīgkōng rā sēnā gīrgīn gōmbū cērāng gā gwechī tāng gwechī rīnchīn pōngwā gā tēmdā Gyr shiang, rupa ga gurum chota, ta gweche tang gweche rinchang pangwa ga barzhe su su chota shiitsi. Nipa kongra zina, oje dachua rupa ga yunga, ta yuki chotang, mungga chotang, chika chuka ngata tangna, ta tata tatung, mungga chotang, chika chuka warna, kasa mungbozgda yobar. Dina tang di nanga gweche, zhigya tang gabshi gochuka nangna, lala mungyimba, lala chiyimba. Lala mangchika nika warta nipa ga tanda tawo ga mangpo zyoka. Tenu tabkada uji sojin ga dachwa rigpa tang tangrub ga gacha rigpa ga rigpi maalag oya jaya nomba rigpa la di ta xiezi.